දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස් නුවදිහ එක මෙගහ දිවෙහි FM නුවදිහ එක මෙගහර්ට්ස්

0: නොදිය එක මෙගහටස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: මාමා හාලු කිහිනෙ?
2: අල්හම්දුලිල්ලාහ් දරිෆුළු මෙන්ගේ හාලු කිහිනෙත්ත
1: අහරමම රංගල මාම කොංකමෙතති කොල්ලනි ගෙන මාම අහරමින් අත
3: මාම තිහා වරුකුන් උලයන කමන්නෙ අහරමින් තිකන් කොල්ලාපාන
2: දරිෆුළු මෙන් හායිද රංගලේ තිගුත මාම ගාතන් ඇස් මාම හාලු බලාලා මාමගේ කන්තත්ත කොල්ල දේති මාම වරන් උෆාවේ.
4: ހިމ ބިހިގެ ಅಲಾಮೆತಾ
5: ಹುಂಗೌ
4: ರೋಗಾ ಜೆಹು
5: ಕೆಸ್ಸುಂ
4: ಲೋರೆವು
5: ಹಮುಗ ಅರಬ್ ಬಿಹಿತ ಕೆನ್ನಗುಂ
4: ಆಮಕ ಬಿಹಿತ ಫುರಿತಮ ನಗಾಣಿ ಮೂನಾ ಕರುಗ ಎಫ್ಫೋ ಮೇಮತಿ ಬುರಕಶಿ ಅತುಗ ಅದಿ ಎಫ್ಫೋ ಫೇಗ
5: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಡಿ ಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಹಿ ಫರ್ವ ಹೋದವ
6: ಮೀ ಇಸ್ಮಾಯಿಲ್ ಅಫಾನ್ ರಂಕುದ ನೂಕುದ ಅಳಿಕುದ ಹುದುಕುದ ಫೆನೆಯೇ ದಿವೆಹಿಯುಟುಂ ಅಡುವಹಮಂತಿ ದಾನಿ ನುವದಿಯ ಎಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ ಎಂ ದೊಂವೆಲಿ

0: ගඩින් අගට ෆන්සිස් මියට කුරේ මිදනී රාජ හැඳුනා ප්‍රෝග්‍රම්
1: මේ ෂෝ මියදස් නෝගඩි තිරිහා හමේ කුරිය දානේ ෂෝග බෑවරුම්ග ෆුර්සතේ බේ මේ හමි වාහක දකාලනී නනොට් කොෆවා බෑවරින්ගෙ තිරෙන් බෑවරියක අස්සලාමු අලයිකුම්
2: වාලයිකුම් සලාම්
1: දුසු
2: සබ්බා
1: කීනේ හාලු
2: හාල් දෙන් රංග
1: දෙන් රංගලු කොබතේ ඒගෙ මානේකි
2: රංගලුද
1: අහ දෙන් දෙන් නාන ගොතක නුවන්නේ දෝය හාලක
2: රුර වියද දරගල
1: අනික අවස්තේ කොම් කම මියද දෙන්නම් ඕකේ දෙන් ඒ දෙන් නුල නුවන්කම මි බෙදින්ගේ
2: එයි දෙන් ගව දෙන් දෝ
1: දෙන් එහෙන් තමානි දෝ දෙන් දෙන් වීම ඕකේ මස්ස දෙනේ කොම් කම එක තියුලෙනි ආ මියදස් මිගුලුනි රොෂ් විහා ගනිය දෝ කොබ බීච දියෙ මියද
2: මේද පීච කරනවද මේද දිය ෆොටෝ එක
1: ෆොටෝ එකශේ කොන්දෙන ෆොටෝ නැගන් ජුනි මේද
2: ඒ දුසුම ෆොටෝ එක නගාලන් දිය මේද ඒ ස්පෙෂල් දෝ එහෙම
1: වේ එහෙම වනි කොන් කුදේ ගෙහෙද මෙල්ලන් දිය
2: බ්ලැක්
1: බ්ලැක් ෆුල් බ්ලැක්
2: ෆුල් බ්ලැක් එනු බ්ලැක් ආ බ්ලූ
1: හා හා දැන් කි ගැම් ෆොටෝ එක නෙගුණත ආ
2: නෙගින්ද
1: නෙගින්ද ಕೊಲ್ದನಿ ಮಾಸ್ರಿ ಹಮಿಯದು ಕೇಕಿ ದುಸು ಹೇಳಂತಿ ಕಕ್ಕನಿ ತನು ನಿ ಕುರಿಯಾ ಲೈಕ ಹಲರಿ ಹೆಚ್ಚಿ ಕಕ್ಕ
2: ಫತಮ ಹಮ ಹೇಳು ಹೇಳಾ ಹಮ ಕಕ್ಕನಿ ದುಸು ಕೆ ಹಮ ಕೊಣು ದೆ ದೆಗೆ ತ ಕಕ್ಕ
1: ಹಮ ತಾಜಾ ಕಮ ತೀಗ ಕುಳ ದಾನೆಂಗೆ
2: ಆ ಮಿಯದು ದೆ ಇತ್ತೆ ಹೇ ಹದಂ ಲ ಸಿತಂ ಆರ ಐ ಕಂ ಫಸ್ ಸಮ
1: ಫೋಟೋ ನೆ ಗುಣಿ ವೇಕಮ ಗೂಫಲ್ ಗ ತೀರಿ ನುಕಕ್ಕ ಕಂದೋ ದೆ ಇತುರ ಮಾಸ್ರಿ ಹೇ ರೊಟ್ಟಾದೋ
2: ಮೇದ ಹಾಸದ ನಗಾಲಿ ಹೆಂದ ಸುಣಗಮೆ
1: ಹ್ಮ್ ಆ ಮಸ್ಸದ ಇನ್ನೇ ಹೆಂವಿ ಮಕೊಂದ ವೇತ ದುಸುವ ಜಹಾ ದೇಮಿ ಸಮಾಮೆ
2: ಓಕೆ ವಾಸ್ತೆ ಬರೆದಿ
1: ಬಾತ್ ಡೇಲ ವೇ ಜಹಾವಿ
2: ಓಕೆ ಜಹಾ ದೇಸ್ತೆ ತಿಲವ ಜಹಾ ದೇ
1: ಪೋಬಾ ತಿಲವ ಕಿ ಮೀಲಿಯೆ ಫೈಲವ ದುಸುವಂ ಎಮೆ ರಂಗಳಿ ಬಾತ್ ಡೇಲವತ ಜಹಾಂ ನೋನಿಯಾಮು ಮಿದಿಯೆ ಫೈಲವತ ಸಿರು ಸಿರು ಜಹಾ ದೇವಿ ಆಯ್ ಹೆಂಗ್ ಕುಜ್ಜಕ ಹಾಸ ಕೊರೆ ತೊಬಲ ದುಸು ದುಸುಗೆ ಮಿ ಸಿರು ಲವ ಜಹಾನಿ ಕೊಂ ಕುಜ್ಜಕ ಹಾಸ ಕೊಲ್ಲಾನಿ
2: ದೇ ಹಾಸ ಕೊಲ್ಲಾನಿ ನೆಕ್ಸ್ಟ್ ದೇ ಅದೇ ಹೆಸ್ ನೇ ಹೆಸ್ ತೆ ಅದೇ ಹಾವ ತಫಾತ್ ಲಾವೆ ದಂತಿ
1: ಮಿ ಕಾ ಕುಲಾವೆ ತಮಿ
2: ಸಿ ಅಲಿ ರ ಮಿಸ್ ಕೆ ಲಾವೆ
1: ಅಲಿ ರ
2: ಮಿಸ್ ಮಾ ಜಾಹಿರ್ ಕನ್ನೆ ತಮ ಸ್ನೇಹಿ ಕು ಬಾ
1: ಹಾ ಮನ ಉಫೆನಿ ಗೆ ನೇ ಸಾ ಮಾ ಮಿ ಉಳೆನಿ
2: ನೆತಿ ಹಿ ಕಾ ಮತ ಹಮ್ ಮಾ ಎ ಉಳೆನಿ
1: ಹಾ ಓಕೆ ಎಹಂ ವೀಮ ಇಂಗಾ ಬಲ ಫೆನೆ ತೋ ಬಲಂದೋ
2: ಓಕೆ
3: ವಾಕಿ ವೇಲಾ ನಾ ವರ ಬಾಜ್ ವೆದ್ ದುಹಾಕಂಗೆ ವರ ವೆದ್ ಮಾಸ ಅಲ್ಲ ಹಿಂಗೆ

0: ටිවේFM නුවදි හේක මෙබහ
1: දාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් ටිවේFM ගේ මෙ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙනි
1: සෙලිගොන් ෆිල්ම් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
1: Lunch break.
0: නොදී එක මෙගහර්ට්ස් දිවේ එෆ්එම් මුමිගටි ගකුරිය මිගෙන්දනි ලන්ච් බ්‍රේක් මේ ෂෝ මියත්ගේ ෂෝ වෙස් තේජෙහුම හැම කුරිය කෙන්දාන ෂෝග මියත් වාහක දක්කාල මුමිදනි නෆ්සානී දුලෙහිව කමා කුලේ ගොතුන් නෆ්සානී දුලෙහිව කන් ගෙල්ලි ජිනම ඉන්සානාගේ දිරුළුමුගේ පුරිහා දායිරායකන් ඒගේ නේද වේසර් ෆෝරා ඒගේ තෙරේක මසකතු මාහවුල්ග වසීෆාගා උෆෙද්දුන් තෙරකන් දාපුමා සමාල් කන්දෙන් උඳගුවුම් ෆාහක කොල්ලෙවේ ඉජ්තිමායි ගුලුන්තක බලායිරු ආයිලායා රැට්ටහින්නා දුරු හෙළවුමා ගුලුන්තන් හීනර්වෙගෙන් තියුම් වෙස් ෆාහක කොල්ලෙවේ මේගේ ඉතුරුන් ඉක්තිසෝති දතිතක බලාලායිරු මසක්කෙ නුකුරෙවුමුගේ සබබුන් ಮಾಲಿ ದತಿತಕ ಕುರಿಮತ್ಲಾಂಜೆಹುಂ ಅದಿ ದಿರುಳುಮ್ಗೆ ಉಮ್ಮೀದು ಗೆಲ್ಲುಮುಂ ಅಮಿಲ್ಲ ನಫ್ಸಂಗೊನ್ನ ಇತುಬಾರು ಕೆಂಡಿ ನಾ ಉಮ್ಮೀದುವುಂ ವೆಸ್ ಫಾಹಂಗ ಕೊಲ್ಲವೆ ಮೀ ನಫ್ಸಾನಿ ಮಸಲ್ತವ್ಗೆ ಸಬಬುಂ ದಿರುಳುಮ ದಿಮಾವೆದಾನೆ ಕುಂಜೆಹುಂತಾ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමතේ
3: කලා හුදුන් සිපවිගෙන්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: හම එකන නොදිහා එක මෙකහත් දිවේම.
1: දිවිහි FM ගේ කොම්මි ගඩියරගේ ෆැෂුම්වෙස් දිවිහි අමිල්ල රාගෙ ලවේකුම්.

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් ATVFM ගේ මේ හැන්ඩ් ටි ෆයිල් ලවත කොමස් පෙරික දුගොන් ෆිල්ම් නෝ මේ කී හම
0: දිවෙහිඟ මොනිසු හේ ෆිල් වැදේ නමුග අබදොස්
3: මේ ශම්මෝන්

0: Request. نوديها كم ميجا هرتز تبعي اف ام
1: كم مدوي بكي تفاتي حساسي كم مي حساسي كفاتوكا اتنهاس كولتاكي فروي فاوي
2: ලොයිපා උෆලා හයාතුගේ උජාලාකං හුදුකුලෑගේ සාෆුයි බාර ඇත්තකුන්
1: එකනවරිකමා වකිෆමුගේ ෆුන් අසර් කළුකුලෑගේ අසරුකද ඉබාර ඇත්තකුන්

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක කුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද හමයකනි නෝදිහ එකෙන් මෙග හට්ස් දිවහි එෙමු
1: එහට.

ධීකෙම ගර්ට්ස් දිවිහිෆෝ මිගඩි ගම්ම කුරිය මිගෙන්දා ඉංගඩකු මිරේක ශෝගම් මි බලාදනි නීති මොහොන්නා ගුළුන් හොරි මෞදුමාත්තක එනගෙ මසෙක්කෙත්තක එනගෙ හිග්ගම් රීති ලවතක කොමිසර්ක ම නීතිගෙ මෞදුමාත්ත සිමනාල් දී මිරේක ශෝස් කුරිය මිගෙන්දනි නීති මොහන්ගෙ මියුසික් කි කැරියර් ආමුකෝ එම්මෙන සෙන්ගෙ ගොතුන් ෆිෂ්කෙ මිති දෙහස් තිම්වණ හරු චෙනල් වීම් බේවි පොප් ස්ටාර්ස් නමක කිය මෂ්හූර් රියැලිටි ෂෝ එක මිෂෝ ගැන හඳාන් කොද්දේ ފަද හුනරෙත් දක්ක එවණ හොදායගෙන් බොඩු කාමියාබියන් හොදාෆ් මෙනි ෂෝගෙ මි කාමියාබිය ෆෝ ෂෝ ඉන් වණතන් හොදි එහෙනින් ෆන්නානුන්නා එක ආස්මාගේ නමුග හාස මියුසික් බෑන්ඩෙ උපද්දා ෆමි වනි මි බෑන්ඩ් ගෙ චක් ಚಂದು ಕೆ ಚಾಚಾ ಫದ್ ಲವತಕ ಕಿ ಏರು ಆಮುಂಗೆ ಮೆದು ಗವರ ಬೊಡು ಮಶೂರ್ ಕಮೆ ಹೋದಾ ಎಮ್ಮೆಂಗೆ ತುಂತುನು ಮಂ ಅರಾಗೆನ್ ದಿಯ ಲವತಕೆ ಮಿಗೆ ಇತುರು ಮಿ ಬೇಂಡಾ ಕು ಮಸಕ್ಕೆ ಕುರು ಮುಂದಿಯ ದುಸರು ಮಶೂರ್ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಲವಕಿ ಹುಂತಿರಿಯ ಬ್ರಯನ್ ಎಡಮ್ಸ್ ಆಯಕು ಪರ್ಫಾರ್ಮ್ ಕುರುಮಗೆ ಫುರ್ಸತ್ತೆಸ್ ನೀತಿಯ ಲಿಬಿ ಫಮ್ಮಿವಣಿ.

0: വൈറൽ വൈബ്. Viral vibe.
1: දැන් මේ බලාලනේ බොලිවුඩ් ෆිල්මේ දුනියගේ දුවස්වේ ක්ලැසික් ලව එකමවා බහාරෝ පූල බරසාව මිලවය. මිලවයගේ ලවයාගේ රාගා ලෙමා අදි හුෂේලුම්ගේ සබුන් බොලිවුඩ් මාස්ටර් පීසගේ ගොතුග ගිනබෙකු සිෆකුරා ලවේ. ලවයාගේ ෆුරිහම ඔකෙස්ට්‍රේෂනා රිදමුන් අඩුවහා මීහුන ලවයාගේ දක්වා ලෝබීගේ අසරු ගදකන් ඉහුසාස් කොල්ලුවා. ಮೊಹಮ್ಮದ್ ರಫೀಕ್ ಅಡುಂ ಇವಿಗೆಂದಿಯ ಮಿಲವಾಗೆ ಕಾಮಿಯಾಬಿಗೆ ಸಿರ್ರಕಿ ಹಮೇಕನಿ ಏಗೆರಾಗೆ ನುಂ ಏಯಿ ಮ್ಯೂಸಿಕಾ ಬಸ್ತಕಾ ತಸ್ವೀರು ಎಕ್ವೆಗೆನ್ ಗಿನಸ್ತೆ ಫುರಿಹಮಲವೆ. ಮಿಲವೇಕಿ ರಿಲೀಸ್ ಕುರಿತಾ ಎತಕೆನ್ ಅಹರುತಕೆ ಫಹುಂವೆಸ್ ಅದಿವೆಸ್ ಅಡುವಹಾ ಮೀಹುಣ್ಣ ಏಗೆ ಅಸರು ಎಮ್ಮೆ ಫುಮ್ಮಿನು ಕುರ್ವಾಲವೆ.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: ලෝබි ලෝබි

0: ගෙස්ට් ආර්ජේ
1: නුවදිහා 1 MHz දිවයි FM
2: ගෙස්ට් ආර්ජේ බුරස්වෙද්දෝ ගෙරේගඬු අග්ගඩි ෆනරේග ස්ටුඩියෝ එම් වගතුම්
3: මී මයින්.

0: බොඩු දුවහෙක්කමුගා එදුවස් වේ. ويوم يعض الظالم على يديه يقول يا ليتني اتخذت مع الرسول سبيلا انياويريا ايناගේ දෙඅතුගා දැන් අලා දුවස් හඳුම කුරාට ඒනා එදුව හුම්බුණා නැතේ ඒ සහරෝයි රසූලාගේ අරිහුම් මගෙන් හිෆා බේනුන් කුරිනම තිමන්නේ කිහා රංගලු වීසෙය صدق الله العظيم امي تيدو بسفلكي مان الله جي بسفل
1: ديوهي اف ام نوديه كي ميجاهرتز